0: 이롱옥할 더위 테라 겉에 당이 테라 어테 카이나 레오코리 겉에 후아오 테라 카에티 하이리아춘가 하카 투프랑가 코레로 마오리 카에티 하이리아춘 테 모효 오아타토 타마르기 모코프나 키테네 메아 테레오 마오리 카타히 카프가리 카와노이 호테레오 이로토이테 카이나 엥아리 테레오 파누이 카토아 호키 코야나이 테타케 메치아키 이토나 아히카 코테레오 이로토이테 파누 이로토이테 카이나 코야테라 코테아히카 테레오 마오 엥아리 에 코레 테네이 아히카 에 오라 키테 코레 타토우 에 파앙아이 이야야 이 토로 토크 마라이 Nā te whāngai tonu o tōku hapu i taua ahi kā. Ki te aroha, ki te tumanako, ki te hakapono, ki te ngana. No te tau rua mano, rua tukau matoru, kā tūano tōku marae. Kā ara mai ano i te pungare. Ko tōku hapu te ahi kā o tōku marae. Kā ore te ahi kā i pira. Ko taku take tēnei e tuatu nei au. He ki atu kia koe. Ko te ahi kā te oranga moe nei tao. Engari ko koe. Te kai hika i taua ahi kā. Hei kāia. He rākau aho. Rua tikau tau oku i tūai. He tū moke moke. He tū takitahi. He mahu e pōriro mai kimuri. Hā tērā haunga, e hara i te pāua, he maramara rākau kē. Hā tērā tangi, e hara i te traka patuahi, he hamu, e paupau ana. Ko hoki mai te kuia nei, e tangi ana, engari, he tangi hari kē. Kua tū anō te marae, nā te mea kahore i tukuna. Te ahi ka, kia pira. Tēnā tātou katoa.
1: Our next speaker and our final speaker for senior prepared speeches is Year 11 at Te Korekaupapa Māori o Kaikohe. He belongs to the iwi of Ngāpohe, the hapu of Te Mahurehure, the marae of O Tātara, the awa of Waima, the maunga Whakatere Manawa Kaiaia, the waka Ngātoki Matawhaorua. His future plans are to become a filmmaker, a revolutionary, or unemployed with strong opinions. Other interests include long horse rides across confiscated land, colonising Google Docs with incomplete mahi, and imitating Taika Waititi. His topic is Make New Zealand White Again. Please, everyone, welcome to the stage, Po'ariki Hemara Daniels.